කියලා තේමට සයික්සකුට් සයානෑ ටෙලා ටකංා කමනිත්වාමින් තමන උනිකා තිලිවූ තෙම හිනුයි කටගත්තලාවමටේලා බුලුන්නේ කටගත් කටේ අටගත්තලාවමටේලා කිවල්ලක් සමර් ගේම් ූටිගිලිවූ තමතමක් ස්මෝමික්සානු කටිගත්තන්න මිකාතිලිකුට සාගයා නෑතිකු